0: ونأتي مستمعينا الكرام إلى نهاية برنامجنا لهذه الليلة إلى أن نلقاكم هذه تحياتنا وتصبحون على وطن
1: The World at Night on your local station, Plenty Valley FM.
2: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
3: Authorised by the Victorian Government, Melbourne.
4: Station sponsor.
5: අප සමාජයේ තුළු ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීම

ඔන්න තවත් අලුත් මාර්ගයක් අපි ඔබට සූදානම් කළා. ඔබේ අදහස් යෝජනා පණිවිඩ අපිට සැනකින් එවන්නට පුළුවන් ජංගම දුරකථන අංකයක් අපි ඔබට ලබා දෙනවා. කෙටි පණිවිඩ ඔබට එවන්න පුළුවන් මේ සැනකින් අපට 0462877886 ඔබට පුළුවන් මේ මොහොතේ අපට ඔබගේ ජංගම දුරකථනයෙන් පණිවිඩයක් එවන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ විපලිමේ www.pvfm.org.au. ඉතින් අදත් සූදානම් පුරාව දෙහෝරාවක් සතුටින් වගේම සෙනෙහසින් ඔබත් සමඟ ගත කරන්නට. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අරගෙන එන ස්වර්ණමය හඬයි ස්වර්ණ FM.

මෙල් බැනගරේ වෙලාව රෑ 8යි විනාඩි 10යි. මේ වෙලාවේ අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න බොහෝ පිරිසක් මේ වෙලාවේ පිළිගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. විශේෂම වික්ටෝරියානු ප්‍රාන්තයේ FM 88.6 නෑසෙන මානින්න මගේ ආදරණීය හිතවතුන් ආදරයෙන් පිළිගන්නවා සුබ සන්ධ්‍යාවක් කියලා. ඒ වගේම නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ආදරණීය හිතවතුනි ඔබවත් අපි ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විශේෂම බ්‍රිස්බේන් නුවර ඒ වගේම කේන්ස් වල ඉඳලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය පිරිස්, ගෝල් කෝස් ඉඳලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය පිරිස් සියලුම ඉතාමත්ම ආදරයෙන් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. තස්මේනියාවටත් ගොඩ වදිනවා, තස්මේනියාවටත් සුබ සන්ධ්‍යාවක්. ඒ වගේමයි කැන්බරා නුවරටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන්ම බටහිර ඕස්ට්‍රේලියාවටත් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් නොදර්න් ටෙරිටරි ඉන්න මගේ ආදරණීය හිතවතුනි මේ වෙලාවේ ඔබ සජීවීව වැඩසටහන ශ්‍රවණය කරන වග අපි දන්නවා අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන්. නවසීලන්තින්න මගේ ආදරණීය හිතවතුන්, ඒ වගේම ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාවින් ආදරණීය හිතවතුන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් ආදරයෙන් පිළිගන්නවා. තායිලන්තයටත් ගොඩ වදිනවා අයිබෝවන්. ලංකාවින් ආදරණීය හිතවතුන් අද විශේෂ වැඩසටහනක් තියෙන නිසා ලංකාවේ ඉඳලත් මේ වෙලාවේ සජීවීව වැඩසටහන අහන වග දන්නවා. අයිබෝවන් සුබ දවසක්. ඉන්දියාව, පකිස්තානය, මැද පෙරදිග ප්‍රදේශයේ ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආසියානු මහද්වීපයටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම යුරෝපයේ ඔබවත් අපි අමතක කරන්නේ නැහැ. යුරෝප මහද්වීපෙන් ස්වර්ණ FM මහන පිරිස එන්න එන්නම වැඩි වෙනවා. බොහොම ස්තුතියි ඔබට සුබ දවසක්. අප්‍රිකානු රටවල් වලින්ද අපිත් එක්ක එකතු වන ආදරණීය හිතවතුනි ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලතින් ඇමරිකානු රටවල් වලින් ආදරණීය හිතවතුන්, ඒ වගේම ඇමරිකාව, කැනඩාව ප්‍රමුඛ උතුරු ඇමරිකානු රටවල් වලින් ආදරණීය හිතවතුනුත් ඉතාමත්ම සෙනෙහසින් අපි මතක් කරන්නේ මහද්වීප හයේම මේ වෙනකොට බොහෝ පිරිසක් අපිත් එක්ක සජීවීව එකතු වෙලා ඉන්නවා. හැබැයි සජීවීව එකතු වෙන්න බැරි වෙන ඔබටත් ඔබ කැමති ඔබට පහසු ඕනම වෙලාවක මේ වැඩසටහන අහන්න පුළුවන් වෙන්න අපි මේ වැඩසටහන අන්තර්ජාලයේ අපේ වෙබ් අඩවිය pvfm.org.au වෙතින් ඇතුළේ අපි තැම්පත් කරලා තිබෙනවා වසර ගණනාවක වැඩසටහන් ඔබට අහන්න පුළුවන් ඔබට කැමති වෙලාවක. විශේෂයෙන්ම මුළු වැඩසටහනම, එහෙම නැත්නම් විශේෂ වැඩසටහන් වෙනමම ඔබට අහන්න පුළුවන්. අපි ඒ සඳහාත් පහසුකම් ඔබට සලසා දීලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකේ පුරා ඉන්න ආදරණීය හිතවතුන්ගෙන් අපි ඉල්ලීම් ගණනාවක් කළා ඔබේ නිර්මාණ අපට එවන්න කියලා. මේනකොට නිර්මාණ රැසක් අපිට ලැබෙමින් පවතිනවා. අද අපි හැකියාවක් ලැබේවි ඒ නිර්මාණවලින් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නට. 0 4 6 8 2 7 7 8 6 0 4 6 8 2 7 7 8 86 අපේ අලුත්ම ජංගම දුරකථන අංකය. මේ දුරකථන අංකයට ඔබට පුළුවන් SMS පණිවිඩය එවන්න. මේ මොහොතේදී වැඩසටහන පිළිබඳව ඔබට අවශ්‍ය ගීතයක් තිබෙනවා නම් එහෙම, එහෙම නැත්නම් වැඩසටහනේ වෙනසක් කරන්න ඕන නම් ඒ විදිහට 0 4 6 8 2 7 7 8 86 ආරාධනා කරනවා මෙල්බන් නගරේ ඉඳලා එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින්. වෙලා මතක් කරන්නම් හරියටම රෑ 8:15යි.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: හොඳයි අපි ලංකාවේ තොරතුරු කිහිපයක් අද කතා කරන්න ඕනේ විශේෂයෙන්ම තවත් ස්වල්ප මොහොතකින් අපි සජීවීව ලංකාවට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා සර්ව ජන බලයේ නායකතුමාව මුණ ගැහෙන්නට රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න සහ ඒ පක්ෂ ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන තීන්දුව තීරණ පිළිබඳව සාකච්ඡා කරන්නට අපි එතුමාව සම්බන්ධ කරගන්නකම් ලංකාවේ තොරතුරු කිහිපයක් කතා කරන්න ඕනේ පසුගිය සතිය ලංකාව උණුසුම් කරපු ප්‍රවෘත්ති තුනක් අපි වාර්තා කරන්න මුල්ම ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක අධ්‍යක්ෂකතුමාගේ හදිසි බියෝව සම්බන්ධයෙන් තමන් සිය දිවි හානි කරගත්තා කියලා බොහෝ පිරිසක් කියනවා එහෙම නැත්නම් සමහරෙක් මේ ඝාතනයක්ද එහෙම නැත්නම් සැක සහිත මරණයක්ද කියලා ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා තාමත් පොලිසිය විසින් මේ පිළිබඳව ඔවුන්ගේ තීරණය ලබා දීලා නැහැ. ඔවුන් උසාවියට සඳහන් කරන්නේ මේ පිළිබඳව ඔවුන්ට සැක තිබෙන බව, මේ මරණය පිළිබඳව ඔවුන්ට සැක තිබෙන බව. ඒ නිසා මෙය සමහර විටකදී මරණ පරීක්ෂණ කිහිපයක් පවත්වා මේ මරණයේ සිදුවියේ කෙසේද යන්න පිළිබඳව ජනතාවට කියන්නට සූදානමක් තියෙන වග තමයි ලංකාවෙන් වාර්තා වෙන්නේ. කොහොම නමුත් පක්ෂ විපක්ෂ සියල්ලෝගේම දෙනෙත් විවර කරන ප්‍රවෘත්තියක් බවට පසුගිය සතියේදී මේ ප්‍රවෘත්තිය පත් වුණා. බොහෝ දෙනෙක් වික්ෂිප්ත වෙලා තිබුණා මොකද මේ එක පාරටම උනේ කියලා. එතුමාව ඇප පිට නිදහස් කරලා තිබුණා. ඊට පස්සේ එතුමාට ඇප දෙන්න ආපු දෙන්නෙක් එතුමා සමග කිසිම සම්බන්ධතාවයක් නැහැයි කියලා ඔවුන් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඉන් අනතුරුව නැතත්තතාවක් එතුමාව ආයෙමත් අත්අඩංගුවට ගන්න කියලා උසාවිය නියෝගයක් නිකුත් කරලා තිබෙද්දී තමයි මේ අකරතැබ්බය සිද්ධ වෙලා තිබුණේ. ගෙල වැළදා වැළලාගෙන මිය යාමක් විදිහට තමයි මේක බොහෝ දෙනෙක් අර්ථකථනය කරලා තිබුණේ. නමුත් මෙතනින් එහාට ගිය යමක් සමහර විට සැඟවිච්ච දෙයක් මේ මරණයේ පිටුපස තියෙනට පුළුවන් කියලා බොහෝ දෙනෙක් සැක පහල කරනවා. එනිසා ඒ සැක සංකා සියල්ලම දුරු කරන්නට ශ්‍රී ලංකා පොලිසියත් ඒ වගේම උසාවියත් සූදානම්ෙන් ඉන්නවා. ඔය වගේම මරණ පරීක්ෂකවරුන් ඒ සියල්ලෝම විශේෂඥවරුන් මේ පිළිබඳව තමන්ගේ අවධානය මේ දිනවල යොමු කරලා තිබෙන්නේ. තාමත් මේ පිළිබඳව කිසිම තීරණයක් මරණ පරීක්ෂකවරුන් ඉදිරිපත් කරලා නැහැ. ඔවුන් තාමත් පරීක්ෂණ පවත්වනවා කියලා තමයි ලංකාවෙන් ආරංචි වෙන්නේ. ඒ සමගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාව අල්ලස්ෝ දූෂණ කොමිසමට කැඳවීමක් කරලා තිබෙනවා. ඒත් මේ ගුවන් යානා මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට හෙට දවසේදී එතුමා අල්ලස්ෝ දූෂණ කොමිසම් වෙත යාමට නියමිත වග තමයි සඳහන් වෙන්නේ. පසුගියදා එතුමාගෙන් ප්‍රශ්න කිරීමක් කරා මාධ්‍යවේදීන් ඔබතුමා යනවද කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ ඔව් මම යනවා කියන කාරණාව. එනිසා හෙට දවසේදී කොළඹ යම් කිසි තදබදයක් ඇතිවෙයි කියලා බොහෝ අය බලාපොරොත්තු වෙනවා. ඒට හේතුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් ජනතාව කොළඹට රැස් කරන්නට උත්සාහයක් දරනවා. මේ මොහොතේදී ජනාධිපති හිටපු ජනාධිපතිවරයාට අස්වැසිල්ලක් වෙන්න එහෙම නැත්නම් ඔහුට සහයෝගයක් දක්වන විදිහට හෙට යම් ආකාරයක කොළඹ තදබදයක් ඇතිවේ යයි විශ්වාස කරන්නට පුළුවන්. හෙට දවසේදී තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා අල්ලස්ෝ දූෂණ කොමිසම වෙත යන්නේ. ගුවන් යානා මිලදී ගැනීමේදී ඇතිවුණු ගනුදෙනුවක් පිළිබඳව යම් තොරතුරු එහෙම නැත්නම් සාක්ෂි කිහිපයක් ලබා ගැනීමට සහ තොරතුරු කිහිපයක් සාකච්ඡා කිරීමට ඒත් එක්කම පසුගිය සතිය තවත් උණුසුම් වෙච්ච මාතෘකාවක් තමයි අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේව අත්අඩංගුවට පත්වීම. උන්වහන්සේට විරුද්ධව යම් යම් චෝදනා එල්ල වෙලා තිබුණා. ඒ චෝදනාවලට උන්වහන්සේ අත්අඩංගුවට ගන්නේ නැහැයි කියලත් චෝදනා එල්ල වෙලා තිබුණා. කොහොම නමුත් උසාවිය පසුගියදා නියෝගයක් නිකුත් කළා උන්වහන්සේව අත්අඩංගුවට ගන්න කියලා. කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිටියදී අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේව අත්අඩංගුවට අරගත්තා කියලා තමයි ලංකාවෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් එක්කම පෙට්‍රෝල් මිල ඉහළ යනවා, විදුලි බිල ඉහළ ගිහිල්ලා තිබුණා, ගෑස් සිලින්ඩරයක මිල දැවැන්ත ලෙස ඉහළ ගිහිල්ලා තිබුණා. බොහෝ දේවල් මේ වෙලාවේ සිද්ධ වෙන මොහොතක දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තලපති විජය මහැමතිවරයා විදිහට දිවුරුම් දීම සිද්ධ කළා. ඔහු මැතිවරණ පොරොන්දුවක් දුන්නා එක පෑන් පහරින් කරන්ට් බිල අඩු කරනවා, එහෙම නැත්නම් නොමිලේ විදුලි බලය ලබා දෙනවා කියලා කියපු විදිහට මෙතුමා නම් එක පෑන් පහරින් ඒකක 200ට අඩු සියලුම විදුලි බිල් අහෝසි කරලා තිබෙනවා. මේ කාරණා සියල්ලම අද රාත්‍රියේදී අපි තවත් විවෘත ලෙස, එහෙම නැත්නම් දීර්ඝ ලෙස කතා කරන්නටයි සූදානම් වෙන්නේ. වෙලාව 8යි විනාඩි 25යි. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ස්වර්ණ FM

0: Streaming live all day, every day at pvfm.org.au.
1: Melbourne නගරේ වේලාව හරියටම රෑ 8යි විනාඩි 30යි. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70ක ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනා. ඉතාමත්ම සෙනෙහසින් අපි ආයිබෝන් කියලා ආයමත් පිළිගන්නවා. පූර්ව දැනුම් දීම් රසක් කළා අද රාත්‍රියේදී අපිත් එක්ක එකතු වෙන ආරාධිත අමුත්තා කවුද කියලා. සර්වජන බලය නායක අපේ ආදරණීය දිලිත් ජයවීර. ආයිබෝන් ඔබතුමාට.
2: ආයිබෝන් පතුම්.
1: කොහොමද මේ දවස්වල තොරතුරු?
2: තොරතුරු හොඳයි පතුම්. අපි ඉතාම කැපවීමෙන් අදිෂ්ඨානශීලීව අපේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. ලංකාවේ ඇති වී ඇති තත්ත්වය සහ ඇති වෙමින් පවතින තත්ත්වයට සංවේදී වෙමින් අඳුනා ගනිමින් එයට මුහුණ දිය හැකි ආකාරය ගැන සංවාද කරමින් අපි ඉති අපේ වැඩ කටයුතු කරගෙන යනවා.
1: අණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමා බවට පත්වෙලා දැන් මාස ගණනාවක් ගෙවිලා ගිහිල්ලා තිබෙන්නේ. කොහොමද රටේ තත්ත්වය බලාපොරොත්තු දේවල් ඉෂ්ට වෙනවද? ජනතාවට වෙන ආණ්ඩුවලට වඩා වෙනසක් දැනෙනවද?
2: දැන් ඇත්තම වෙලා තියෙන්නේ පැතුම් කවමදාක්වත් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදු නොවුණු සිදුවීම් සමූහයක් ගොඩක් සිද්ධ වෙමින් පවතින ඉතාම කනගාටුදායක තත්ත්වයක් සමාජයේ නිර්මාණය වෙමින් පවතිනවා. ඒකට වගකිව යුත්තේ අනුර කුමාර ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව කියලයි අපේ ඍජු ඕනෑම දෘෂ්ටි කෝණයෙන් බැලුවම අපි කනගාටුවට පත් වෙන ආකාරයේ සිදුවීම් මාලාවක් තමයි සිදුවෙමින් පවතින්නේ.
1: ජනතාව අපේක්ෂා බංගත්වයට පත් වෙලාද දිලිත්?
2: අනිවාර්යෙන් අපේක්ෂා බංගත්වයට පත්වන ප්‍රධානම හේතුව තමයි මේ ජනතාව මිත්‍යාවක ඉඳගෙන තමයි මිත්‍යාවක් විශ්වාස කරමින් තමයි තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ කියලා දැන් ජනතාවට තේරුම් යමින් පවතිනවා. එතකොට ජනතාව දැන් එක පැත්තකින් බැලුවම ජනතාව හිතුවා මේ එන්නේ නිර්ධන පාන්තික දේශපාලනයක්, වාමාංශික දේශපාලනයක්, වමේ දේශපාලනයක්, එවැනි මතයක හිටියා විශාල පිරිසක්. මොකද ඓතිහාසිකව ජනතා විමුක්ති පෙරමුණ උන් දිගටම කිව්වේ සහ උන් නියෝජනය කරන බවට මිනිස්සුගේ බලාපොරොත්තුව තිබුණේ අහිංසක මිනිස්සු. හැබැයි දැන් කිසිම නියෝලිබර ධනවාදී ආකල්පවලින් තියෙන රජයකටත් වඩා ආණ්ඩුවකට වඩා ඉස්සරහට කියලා තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. දැන් ඔවුන්ගේ ජීවන තත්ත්වය, මහ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉතාම බරපතල විදිහට පහතට කඩාගෙන වැටලා තියෙනවා. මම මේ කියන්නේ පැතුම් මේ පෞගේදා ගල්ෆ් කලාපයේ සිදුවුණු මේ සිදුවීම් නිසා සිදුවෙන දේ නෙමෙයි. ඒක තවත් අමාරු කරා ඒක ඇත්ත. හැබැයි ඒ වන විටත් සිදුවමින් පැවතුණු මේ තත්ත්වය අනිත් පැත්තෙන් දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබා දීලා තිබුණා. විශාල පොරොන්දු ප්‍රමාණයක්. දැන් විදුලි බිල මේසක් දැන් වෙනකොට තුන් ගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. නමුත් ඔවුන් කිව්වේ ආපු ගමන් මේක අඩු කරනවා කියලා. මිනිස්සු බලාපොරොත්තුනේ 100%කින් වහම අඩුයි කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි උනේ. ඒක සම්පූර්ණ අනිත් පැත්ත උනේ. බඩු මිලත් එහෙමයි. එතකොට මිනිසුන්ගේ මේ ඉන්ධන මිල බලාපොරොත්තුනේ ඒක ගොඩක් අඩු වෙයි කියලා. නමුත් ඒකට හේතුත් කිව්වා. දැන් මෙතන විශාල වංචාවක් සිද්ධ වෙනවා. වංචාව අයින් කරන්න ඕන. අපි මේ අනවශ්‍ය විදිහට බදු ගහනවා ඒක අයින් කරන්න ඕන. එහෙම තමයි කියලා වේ. ඉතින් මට වෙන විදිහට නම් මම දැන් සමාජයේ බොහොම සමීප ගනුදෙනුවක් කරන නිසා මේ මිනිසුත් එක්ක පොළොවේ පේනවා විශාල අපේක්ෂා බංගත්වයකට පත් වෙලා තියෙන බව.
1: ආණ්ඩුව කෙතරම් ප්‍රශ්නකාරී වුණත් මේ ආණ්ඩුව පළවා හැර ඊට පස්සේ බලයට ගේන්න කණ්ඩායමක් නැතිව ජනතාව ලත වෙනවා කියලා මතයක් තිබෙනවා දිලිත්. ඒට හේතුව තමයි විපක්ෂය පන මදි කියලා. මේ චෝදනාව ඔබත් විපක්ෂයේ නියෝජනය කරන කෙනෙක් මේ චෝදනාව ඔබටත් ඇහිලා ඇති. විපක්ෂයේ ඇත්තටම පන මදිද? එහෙම නැත්නම් විපක්ෂයේ කාර්යභාරය මේ වෙනකොට සිද්ධ වෙන්නේ නැද්ද හරියට?
2: නෑ පැතුම්, මම මේකට පැහැදිලි දේශපාලන විග්‍රහයක්, පැහැදිලි දේශපාලන විශ්ලේෂණයක් කරලා තියෙනවා. ඒක මම සංවාදයට ලක් කරලා තියෙනවා. දැන් මම හිතන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපති කිරීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඍජුව මැදිහත් වෙලා කියලා. එතකොට මගේ විග්‍රහය අනුව රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක්. එතකොට මේ ආණ්ඩුව අද පවත්වාගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාත් ඔහුගේ පිටිපස සිටින ඒ පුද්ගලයිනුත් ගේ එකමුතුවෙන් කියන එක තමයි මගේ මතය. නමුත් අද විපක්ෂය එකතු කරනවා අයයි කියලා, විපක්ෂය එකතු කිරීමේ කාර්යභාරයේ ඉන්නවා අයයි කියලා ඔහු මේ රජය පෙරලා දැරීමට කටයුතු කරනවා අය කියලා ඔහු උත්සාහ කරනවා දේශන ව්‍යාපාරයක් ගොඩනගන්නට. මේකට එකතු කරන්න හදනවා ලංකාවේ ඉන්න ඔක්කොම විපක්ෂය. දැන් ඔහුට ඔහු එකපැත්තකින් දුර්වල කරනවා සජබය, දැනටමත් දුර්වල තත්ත්වයේ ඉන්න සජබය දුර්වල කරනවා. දුර්වල කරලා ඊනියා විපක්ෂයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව තමයි මගේ කියවා. නමුත් ඒ පැතුම් ඒක පිළිබඳ විවෘතව බැලිය යුතුයි. හැබැයි විවෘතව බලන ගමන් මේ මේ මේ මේ මේ දැකීම මේ අපි දකින විදිහත් සමාජයත් එක්ක බෙදා හදා ගන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි අද දකින්නට බැරි පැහැදිලිව ජාතිකත්ව කඳවුර නියෝජනය කරමින්, වාමාංශික දේශපාලනය නියෝජනය කරමින් සාම්ප්‍රදායිකව තිබුණු කණ්ඩායම අද මේ මේ තත්ත්වය තුළ විසිරී ගොස් තිබෙනවා. ඉතින් අපිට වගකීමක් තිබෙනවා ඔවුන් සියලු දෙනාම එකතු කරලා අපේ මේ සભ્યත්වය, අපේ සભ્યත්ව උරුමය රැකගන්නට ඓතිහාසිකව ඒ මැදමාවතේ ගමන් කරපු කණ්ඩායම එක තැනකට ගේන්නට. ඉතින් සර්වජන බලය හැටියට අපි උත්සාහ කරන්නේ අන්න ඒ නිර්ව්‍යාජ ප්‍රවේශය, නිර්ව්‍යාජ අපේක්ෂාව ඉෂ්ට කරගන්නට කටයුතු කිරීම.
1: ඇත්තම ඔබතුමා ඒ පැහැදිලි කිරීම කරනකොට මට මෙන්න මෙහෙම දෙයක් හිතනවා. මේ එකතු කිරීම එතරම් ලෙහෙසි වෙන්නේ නෑ නේද දිලිත් මහත්මයා? ඒට හේතුව දැන් මේ හැම පක්ෂයකම ඉන්නවා ජනාධිපති වෙන්න බලාගෙන, එහෙම නැත්නම් අගමැති වෙන්න බලාගෙන, ඒ වගේ සීන තියෙනකොට කොහොමද හැමෝම එකට එකතු කරගන්නේ?
2: ඔව් දැන් මෙහෙමයි, එහෙම අපේක්ෂාවන් බලාපොරොත්තු තිබුණට ප්‍රශ්නයක් නැහැ. නමුත් තමන්ගේ කියලා දේශපාලන අනන්‍ය දේශපාලන ව්‍යාපාරයක්, තමන්ගේ අනන්‍ය වූ දේශපාලන ආඛ්‍යානයක්, තමන්ට අනන්‍ය වූ ඒ දේශපාලන පෞරුෂය ගොඩනගා ගන්න නැතුව මේ එක එක සිහින පස්සේ දුවන පුද්ගලාභී පුද්ගල කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපාර වලට කොහොමත් පැවැත්මක් නැහැ. අපේ මේ සටන තියෙන්නේ කොහොමද මේ කඳවුර නැවතත් ගොඩනගන්නේ, කොහොමද මේ කඳවුරේ ශක්තිය වර්ධනය කරගන්නේ. එතකොට ඒ සඳහා බාහිරින් එන බලපෑම් වලින් අපි කොහොමද මිදී කටයුතු කරන්නේ? ඉතින් මෙන්න මේක තමයි අපිට තියෙන අභියෝගය. අද පැතුම් අපි ඒ ඒ ඔබ කියන අභියෝගය තිබෙනවා. පුද්ගලයන් විවිධ අපේක්ෂාවලින් ඉන්න බව පේනවා. නමුත් මම දන්නා තරමින් මට තේරෙන විදිහට නම් ඔවුනුත් විවිධ ආකාරයෙන් මේ කුමන්ත්‍රණයේ කොට කුමන්ත්‍රණයට යම් තැනක හසු වී ඇති බවයි මට පේන්නේ. ඔබ දන්නවා රෙජීම් චේන්ජ් වෙච්ච ඔය ඒ වගේ කලාපයේ රටවල් වල නැවතත් එසේ පෙරලීම වළක්වා ගන්නට උන් දීර්ඝ කාලීනව කටයුතු කරනවා. ඉතින් මෙතනත් එහෙම කරලා තියෙනවා. අපි මේක තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන අපි අපේ මේ සටන අදිෂ්ඨානශීලීව ඉදිරියට ගෙනියන්නට ඕන.
1: ඔබතුමා නායකත්වයේ දරන පක්ෂය තමයි අපේ රටේ තිබෙන ලාබාලතම දේශපාලන පක්ෂය. කොහොමද සර්වජන බලය ආපු ගමන් මග දිහා ආපහු හැරලා බැලුවාම ඔබට සතුටුයිද?
2: නෝ සතුරු කියන්නේ අතිශයින්ම සතුරු ඉන්නේ අපි විතරයි අද ඒ මහා දේශපාලනය ඒ කියන්නේ මේ රටේ තිබුණු හැමදාම බලවත්ම කඳවුර උනේ මේ රටේ ජාතිකත්ව කඳවුර ඓතිහාසිකව ගත්තොත් බලම කඳවුර විශාලම කඳවුර මේක ඍජුව නායකත්වයක් ලබා දෙන්න මේ රටේ සભ્યත්වය පිළිබඳ සભ્યත්ව ප්‍රකාශනයක් කරන්න ඒ ප්‍රකාශනයේ වටා මිනිස්සු එකතු කරගන්නට ඒ අපේ උරුමයන් රකගන්නට ඒ සඳහා ඍජුව නොපැකිලව සටන් කරන එකම දේශපාලන බලවේග හැටියට ඉතුරු වෙලා ඉන්නේ අපි ඒ වගේම අද අපි ඒ අලුත් දේශපාලන පක්ෂයක් වුණාට අද්දකීම් තියෙන පුද්ගලිනුත් එකතු කරගෙන ඒ වගේම කැපවීමක් ඇති පුද්ගලයින් එකතු කරගෙන ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල උතුරු නැගෙනහිර තිබෙන ඒ යාපනයේ දිස්ත්‍රික්ක ඇතුළත් අපිට පුළුවන් වෙලා තියෙනවා අද අපේ මේ නෙට්වර්ක් එක හදා ගන්නට අපේ සර්වජන සභාව කියන සංකල්ප හරහා මම කියන්නේ නැහැ හැම මේ ගම් 14000 එක අපි කරලා තියෙනවා කියලා. නමුත් අවම වශයෙන් 150ක් අපි ඉක්මගේ තියෙනවා අපේ ග්‍රාමීය ජාලය සර්වජන සභා හරහා අපි නිර්මාණය ගත්තා. ඒ වගේම අපේ දේශපාලන ආඛ්‍යානය අද අනිකුත් සියලු සාම්ප්‍රදායික පක්ෂ අභිභවා යන්නට සමත් වෙලා තිනවා. ඒ නිසාම ඔබ දැක්කා පැය 24ක් ඇතුළතදී අපිට සංවිධානය කරන්න පුළුවන් වුණා සාර්ථක මේ රැලියක්. ඒ වගේම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු මේ රැලියක් ඒක උදාහරණයක් පමණයි. එතකොට අපිට අද අපේ සම්ප්‍රදායික දේශපාලනේ හිටපු ඒ දේශපාලන යාන්ත්‍රණයේ හිටපු නායකයින්ගෙන් ලිම් ලැබෙනවා අපේ පක්ෂ සමග කටයුතු කරන්නට. එතකොට මේ අපි ප්‍රාදේශීය නායකත්වයේ හැටියට අපිට දැන් ඕනෑ තරම් පුද්ගලයන් බඳවා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි බොහොම සතුටු වෙනවා අපේ මේ කැපකිරීමට ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙමින් පවතින නිසා.
1: එළබෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම්ද?
2: පතුම් ව්‍යුර්ථෝ කියන්නට ඕන එළබෙන මැතිවරණයකට මුහුණ දීමට සූදානම්. හැබැයි ඒ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වන ඒ සුවිශේෂ උපාය මාර්ග අපිට නුදුරු අනාගතයේදී ඒ මැතිවරණ අලලා සාකච්ඡා කළ යුතුයි. ඒ කියන්නේ අනිකුත් දේශපාලන බලවේග, දේශපාලන පක්ෂ, ඒ සංවිධාන, ඒවත් එක්ක අපි කොහොමද වැඩ කරන්නේ, මොන මට්ටමේ අවබෝධයකට අනාගතයට. නමුත් එතෙන්ට යන්නට අවශ්‍ය පසුබිම හොඳටමත් සකස් වෙලා තියෙනවා. දැන් අපි ඉතාම සාර්ථක තත්වයක තමයි ඉන්නේ. පැතුම්
1: ඕ මෙල්බන් නගර වේලාව රෑ 8:45. අපි මේ වෙලාවේ මේ සජීවීව ශ්‍රී ලංකාව ඉඳලා සම්බන්ධ කරගෙන ඉන්නේ සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මැතිතුමාව. දිලිත් ඔබ තුමා මේ බොහෝ වෙලාවට අලුත් නිර්මාණ කරන්න හරිම දක්ෂයා කියලා තමයි අපි අහලා තියෙන. අපිට මතකයි අපි වෙනුවෙන් අපි වගේ ව්‍යාපෘති ඉදිරිපත් කරා. මේ අලුත් එකක් තියෙනවා කැක්කුම ශ්‍රී ලංකා කියලා. මොකද්ද මේ කැක්කුම ශ්‍රී ලංකා කියලා කියන්නේ?
2: නෑ, අපි දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ ලංකාවෙන් පිටත ජීවත් වෙන ලංකාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ දේශප්‍රේමීත්වය කවදාකවත් උනේ නැහැ. ඔවුන් විවිධ වෙලාවලට සමහරලාට තීරණ ගන්නේ මේ රටට හොඳක් වෙයි කියලා. දැන් මම ගත්තොත් පැතුම් මෙල්බන් නගරයේ ජීවත් වෙන මගේ සමකාලීන මිතුරන් ගිය වාර ඡන්දයේදී ඔවුන් හිතුවා මේ අනුර කුමාරට සහයෝගය දිය යුතුයි දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනගා ගන්නට, මොකද දූෂණය නිසා තමයි අපේ රට ඉස්සරහට යන්නේ නැහැ කියලා. එතකොට ඔවුන් මේ කවමදාක්වත් මේ අර සාම්ප්‍රදායික ජනතා විමුක්ති පෙරමුණේ ඒ ආකල්පවල හිටපු අය නෙමෙයි. එහෙම ටික දිනක මෙල්බර්න් වල ඉන්න බව ඔබත් දන්නවා, මාත් දන්නවා. නමුත් මේ අලුතෙන් ගියපු අය, එතකොට ඒගොල්ලෝ බොහොම දේශප්‍රේමී ආකාරයෙන් තමයි මේ වැඩේ. මං කියන්නේ කැක්කුමක් තිබුණා මේ රට ගොඩ එනවා දකින්නට. ඉතින් මේ කැක්කුම අදටත් තියෙනවා. අපිට දැන් මේ ඒ වුණ අතින් යම් කිසි ආශිර්වාදයක් ලැබිලා ඒ නිසාම අලුත් රජයක් ඇවිල්ලා මේ රට විනාශ වෙනවා දකින්නට වුණ අකමැති. ඉතින් ඔවුන්ගේ ආරාධනයෙන් තමයි මෙවර මේ කැක්කුම ශ්‍රී ලංකා කියන එක අපි ඇත්තම මේක මේ පළවෙනි වැඩසටහන තියන්නට තිබුණේ ලන්ඩන් නගරයේ. නමුත් අපිට අර ගල්ෆ් යුද්ධය හදිසියේ ආරම්භ වුණ නිසා අපිට ඒක කැන්සල් කරන්න සිද්ධ වුණා. එතකොට මේ දෙවනි එක තමයි මේ කිංස්බරෝ බරෝ සෙකන්ඩරි කොලෙජ් එකේ 23 වෙනිදා අපි මේ මේ සෙනසුරාදා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා අපේ අපේ මිතුරන් ගොඩාක් අපිත් එක්ක මේ දේශපාලන සංවාදයේ හිටපු ගොඩාක් මිතුරන් නැවතත් අපිත් එක්ක එකතු වෙයි 23 වෙනිදාට කියලා. ඉතින් කැක්කුම ශ්‍රී ලංකාවේ අදහස තමයි ඒ සැබෑ කැක්කුමක් තියෙන ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන අපේ මෞබිමට ආදරය සියලු දෙනා එක තැනකට එකතු කර ගැනීම.
1: ඔබතුමා අද දවසේදී මේ වැඩසටහනට එකතු වෙනවා කියලා අපි පූර්ව දැනුම් දීමක් ඉතාමත්ම කෙටි දැනුම් දීමක් කළා. ඒ මොහොතේ පටන් අපට එන පණිවිඩත් එක්ක අපිට පේනවා අපේ ජනතාවට බොහෝ ප්‍රශ්න තිබෙනවා කතා කරන්න. සමහර ඒවා සුභවාදීව සමහර ඒවා අසුභවාදීව වෙන්න පුළුවන්. නමුත් අපේ වැඩසටහනේ මේ මොහොතේදී අපිට කතා කරන්න පුළුවන් ඉතාමත්ම සීමිත කොටසයි තියෙන්නේ. මම විශ්වාස කරනවා 23 වෙනිදා කීස්බරෝ මේ සෙකන්ඩරි කොලෙජ් එකට ආවොත් එහෙම තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර අරගෙන යන්න පුළුවන් කියලා.
2: අනිවාර්යයෙන්ම අපි අපි විවෘත සංවාදයකට ආරාධනා කරන්නේ මේ දේශනයක් පවත්වනට වඩා ඒකට. ඒක නිසා තමයි අපි ඒකට මිංගල් කියලා දැම්මේ නම. මොකද මේ සාම්ප්‍රදායික දේශනයක් පවත්වලා යනවට වැඩිය මේක දෙබසක් හැටියට කතා කරලා ඒ ප්‍රශ්න අපිට පුළුවන් බොහොම විවෘතව අහන්න සතුටුදායක පරිසරයක් නිර්මාණය කරන්නට පුළුවන්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා මේ පැතුම් එන්න කියලා කිස්බරෝ සෙකන්ඩරි කොලෙජ් එකට.
1: දිලිත් දැන් ඔබට අකමැති එහෙම නැත්නම් ඔබේ මතවාදවලට අකමැති අයටත් ආරාධනා කරනවා නේද හැමෝටම ඇවිල්ලා
2: ඔස්තුම දෙනාට. මේක විවෘත ෆෝරම් එකක්. මගේ මාව පිළිගන්න හෝ සර්වජන බලය පිළිගන්නට ඕනේ නැහැ මේට සහභාගී වෙන්නට. නමුත් එකම එක කොන්දේසිය තමයි ඔබ අපේ උපකල්පනය තමයි ඔබ මේ රටට ආදරෙන් එනවා එන අය. ඉතින් ඔබගේ ඔබ සංවාදයට ලක් කරන්න බලාපොරොත්තු වෙන දේවල් මේ රටේ අපේ මෞබිමේ ශ්‍රී ලංකාවේ යහපතට හේතු වෙන කරුණු කියලා ඒ උපකල්පණයෙන් තමයි අපි ආරාධනා කරන්නේ. ඉතින් අර අවරගණේ දේශපාලනයකට හෝ සංවාදයකට නෙමෙයි වඩාත් විදග්ධ දේශපාලන සංවාදයකට ඕන කෙනෙකුට එන්න පුළුවන්, ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, අපිට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට පුළුවන්. මේ වන විටත් අපේ මේ කෑගල දිස්ත්‍රික්ක නායකතුමා මේ ආචාර්ය සමන් එදිරිසිංහ මැතිතුමා ඇවිල්ලා ඉන්නවා ඔස්ට්‍රේලියාවට මෙල්බර්න් නගරයට. ඔහු දැන් ගොඩක් අය හම්බු වෙලා කතා කරලා මේ ගැන පැහැදිලි කරලා ඒගොල්ලන්ට ආරාධනා කරමින් සිටිනවා. ඒ වගේම අපේ මිතුරන් දීර්ඝ කාලයක් අපේ මේ දේශප්‍රේමී රට ආදරේ ශ්‍රී ලාංකිකයින් මෙල්බර්න් නුවර ඉන්න සංවිධානය වෙමින් ඉන්නවා.
1: ඔව්, මේ මාසේ 23 වෙනිදා සෙනසුරාද හැන්දෑවේ 5 ඉඳලා හැන්දෑවේ 7 වෙනකම් පැය දෙකක කාලයක් වෙන් කරලා තිබෙනවා. දිලිත් සමග සංවාදයේ දෙන්න කතා කරන්න ප්‍රශ්න තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. මේ වගේ ඉතාමත්ම සුහද ලෙස ඕනම දෙයකට උත්තර දෙන්න ඔබ සූදානම්.
2: අනිවාර්යයෙන්ම ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන්. අපේ සංස්කෘතික උරුමය, සભ્યත්ව උරුමය වන අපේ සෙනෙහස ආදරය මුසුව පැවැත්වෙන මේ වැඩසටහනේදී මම හිතන්නේ කවුරුත් ඒ සෙනෙහසට ආදරයට හානියක් වෙන ආකාරයෙන් කටයුතු කරයි කියලා. ඒ නිසා දේශපාලන මතය මේ අවස්ථාවේ මොන දේශපාලන මතයක් දරුවත් ඒක ප්‍රශ්නයක් නෑ, ඔබට එන්න පුළුවන්.
1: හොඳයි දිලිත්, ඉතාමත්ම කෙටි දැනුම් දීමකින් අපිත් එකතුනේ. බොහොම ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධීම ගැන. අපිට ප්‍රශ්න නම් ගොඩක් තිබෙනවා, ඒ වුණාට අපිට පුළුවන් මේ හැම
2: ප්‍රශ්නෙම ඒ වගේම මම කියන්නට ඕන මම මේ 16 වෙනිදා එන්නේ මොකද විශේෂයෙන්ම රණවිරු සම්බුම තියෙන නිසා ස්ප සහ සුරකුමු ලංකා මෙල්බර්න් එකමුතු විසින් සංවිධානය කරන එම රණවිරු සම්බුමටත් සහභාගී වීමට මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අපේ රට ආදරේ අපේ ඒ මෞබිමට ආදරේ අය එදාටත් එයි කියලා මේ රණවිරු සැමරුමට.
1: හොඳයි, අපි ඔබ ඉතාමත් මික්මනින් මෙල්බර්න් නගරයට පිළිගන්නට බලාපොරොත්තු වෙන අද දවසේදී සමුදෙනවා. බොහොම ස්තුතියි මේ රාත්‍රිය අපිත් එක්ක එකතුණාට.
2: බොහොම සෝති පැතුම් මේ අවස්ථාව ලබා දුන්නට.
1: සර්ව ජනබලයේ නායක දිලිප් ජයවීර මහත්මයා සමගයි අපි මේ සජීවී සාකච්ඡාව කළේ. එතුමා සම්බන්ධ වෙන වැඩසටහනක් මේ මාසේ 23 වෙනිදා හවස 5ට කීස්බරෝ සෙකන්ඩරි කොලේජයේදී පැවැත්වෙනවා. අපි ඔබ සියලුම දෙනාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න එදාට ඇවිල්ලා කතා කරන්න.

පිළවර 8යි විනාඩි 57යි. ස්පර් සංවිධානය සහ සුරකිමු ලංකා එකමුතුව එකට එකතු වෙලා සංවිධානය කරන රණවිරු සැමරුම 2026 මෙවර පැවැත්වෙන්නේ මැයි මාසේ 17 වෙනිදා හවස 4:30ට ග්ලෙන් වෙවලි කමියුනිටි ශාලාවේදී. ඉතින් මේ පිළිබඳව අපිව දැනුවත් කරලා තිබෙනවා සංවිධායක මණ්ඩලය. වැඩි විස්තර සඳහා සුදන්ත 04:32.226.685 සුජීව 04:03.377 ගයාන් 04:00.306.434 සහ අනුජ 04:07.259.820

ජාතික බහුවාගමික රටක් වුණ ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික රාමුවේ පදනම තමයි සිංහල බෞද්ධ ජාතිකත්වය නැෂනලිසම්. එක ජාතිවාදය නෙමේ. දැන් මම ජීවත් වන ඔස්ට්‍රේලියාව කියන්නේ ක්‍රිස්තියානි වයිට් ජාතිකත්වය තියෙන රටක්. ඉතින් ලංකාව කියන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය තියෙන රටක්. ඒ බෞද්ධ ආභාෂය නිසාම අතීතයේ ඉඳන්ම දකුණු ආසියාතික කලාපයේ අනෙක් රටවල් වල කාන්තාවන්ට සාපේක්ෂව ලංකාවේ කාන්තාවන්ට නිසිතන සහ සමාජ ගෞරවය තිබුණා. මොකද ඉස්ලාම් හෝ හින්දු ආගම් වලින් හැඩගැන්වූ සමාජයක නැති නිදහසක් සැමට සමානාත්මතාවය යන මූලික සංකල්පයේ තියෙන බෞද්ධ දර්ශනයෙන් ලැබෙන නිසා. ඒ නිසාම ලංකාවේ කාන්තාවන්ට එම කලාපයේ අනෙක් රටවල කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා තිබෙන සමාජ සහ සංස්කෘතික තහංචි ගැටලු බලපෑවේ නැහැ. ලංකාවේ සමාජයේ මූලික සමාජ ව්‍යුහය තමයි පවුල. ඒ කියන්නේ අපේ රටේ තියෙන්නේ පවුල් කේන්ද්‍රීය සමාජයක්, ෆැමිලි සෙන්ටර්ඩ් සොසයිටි එකක්. බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතය පවුල වටා කරගෙන. එක න්‍යෂ්ටික පවුලක් වගේම විස්තෘත පවුලක් සමග ඇති ශක්තිමත් සම්බන්ධතා අගය කොට සලකන සමාජයක්. එතකොට ලංකාව කියන්නේ කණ්ඩායම් සමගිය සහ පවුලේ යහපැමැත්මට ප්‍රමුඛත්වය දෙන සාමූහිකවාදී සමාජයක් තියෙන රටක්. අපේ සමාජ ආකෘතිය පිළිගත් සංකල්පයේ පීතෘමූලික සමාජයක් කියලා කියනවා. ඒත් ගෘහ ව්‍යුහය ගත්තම ප්‍රධාන ගෘහ අධිකාරිය දරන්නේ අම්මා. ඒ කියන්නේ කුටුම්බය පවත්වාගෙන යන ප්‍රධාන කාර්යය නැත්තම් ප්‍රධාන ඩ්‍රයිව් ෆෝස් එක තමයි අම්මා. ඒක තමයි අපේ සමාජයේ අම්මට ගෙදර බුදුන් අම්මා කියන සම්මතයෙන් අපි ගරු කරේ. බුදුන් කියන්නේ බෞද්ධ සමාජයක තියෙන ඉහළම සහ වටිනාම තනතුර. ඉතින් ලංකාවේ සමාජයේ කාන්තාවට තිබුණේ දීලා තිබුණේ එම ස්ථානය. අවාසනාවකට අද ඒ සමාජ තත්වය ලාංකීය කාන්තාවට නැතිව යාමේ තර්ජනයකට අපි වැටිලා ඉන්නවා. ලංකා ඉතිහාසයේ ගත්තම අඩුම වශයෙන් අවුරුදු 125,000ක් පැරණි ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස දක්වා විහිදෙනවා. ඒකින් අවුරුදු 3000කට වඩා වැඩි කාලයක් පැරණි ලේඛනගත ඉතිහාසයකුත් තියෙනවා. ඒ ලේඛන ගත්තම ලංකාවේ අනාගතයේ දේශපාලනය සහ දිශානතිය තීරණය කළ කාන්තාවන් ගොඩක් ඉන්නවා. එතකොට වීර පරමාදර්ශී චරිත වගේම දේශපාලනය වෙනස් කරපු කාන්තා චරිතත් එමටයි. ගුයේණියගෙන් පටන් ගත්තම අනුලා දේවිය, විහාර මහදේවිය, සුගලා දේවිය, සෝමා දේවිය වගේ අභීත වීර ශ්‍රී ලාංකික කාන්තාවන් අපේ රටේ ඉතිහාසයේ නොමැකෙන සලකුණු තිබුව අය. ඒ අය සැබෑ ස්ත්‍රීවාදී. ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ දිහා බැලුවම ලංකාවේ බෞද්ධ සමාජයේ අතිශය පූජනීය වස්තුන් වෙන්නේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ, ශ්‍රී දන්තධාතුන් වහන්සේ. ඒ පූජනීය වස්තුන් දෙකම ලංකාවට වැඩම කරවූයේ කාන්තාවන් දෙදෙනෙක් විසින්. ඒ තමයි සංගමිත්තා මහතෙරණින් වහන්සේ සහ හේමමාලා කුමරිය. එතකොට අපි දන්න නූතන දේශපාලන ඉතිහාසය බැලුවම ඒකේ ප්‍රමුඛස්ථානය ගන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. එතුමිය තමයි 1960 දී ලොව ප්‍රථම කාන්තා අගමැතිණිය බවට පත් වුණේ. දශක ගණනාවක් ප්‍රමුඛ දේශපාලන චරිතයක් වූ ඇය අඛණ්ඩව වාර 3ක් අගමැතිණිය විදිහට සේවය කළා. එතකොට රටේ පුළුල් පරාසයක විහිදෙන විදිහට සමාජවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. ලංකාවේ ප්‍රථම කාන්තා කැබිනට් අමාත්‍යවරිය වුණේ විමලා විජේවර්ධන මැතිණිය. එතුමිය තමයි 1956 දී සෞඛ්‍ය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ලංකාවේ සේවය කළේ. 1931 දී පාර්ලිමේන්තුවේ නිවේචනය කර ඇඩ්ලින් මොලමුරේ මැතිණිය තවත් පරමාදර්ශී චරිතයක්. ඇය ලංකාවේ ප්‍රථම කාන්තා නීති සම්පාදකවරිය. ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් උනෙත් කාන්තාවක්. ඇය තමයි විවියන් ගුණවර්ධන මැතිණිය. ලංකාවේ පළමු සමාජවාදී කාන්තා සංවිධානය ආරම්භ කළේ එතුමිය. ලංකාවේ නිදහස් සටනට නියමුවරියක් ලෙසත් ඇය කටයුතු කරා. ඇය ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ ලංකා සමසමාජ පක්ෂය තුළ නායිකාවක් ලෙස දුප්පත් ජීවිත වැඩි දියුණු කිරීම සඳහා ගොඩක් අවධානය යොමු කරපු කෙනෙක්. ඇය තමයි සූර්යමල් ව්‍යාපාරය නිර්මාතෘවරිය. එතකොට ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කාන්තා ජනාධිපතිනිය උනේ
சந்திரிகா பண்ட

0: நே குமார் துங்க மெத்தினியே ஒய மம இசல கியூவே பெரனிசா நூத்தன லங்கா இத்தியாசே பிரபல காந்தா சரித்த டிகாக் வித்தராய் எஹேம இத்தியாசே கதி லாங்கிக காந்தா வண்ட அது சமாஜே அதி தத்வே ஏத்தடம கியூத் சோச்சனியாய்
1: ஏகட மூலிக ஹேது தமை அபிட திபுனு அப்பே ரட்டி கொந்துனாரட்டியே விலா திபுனு அப்பே சமாஜே கொந்துனாரட்டியே விலா திபுனு பவுல கீன சங்கல்பேன் காந்தாவை வத்கரன் ஆதனேக்க காந்தா நாயகத்வக் என்ன ஓனே அப்பே சமாஜே ஏ சமாஜ ராமுவா தெக்க இத்திங் அப்பி ஏ சமாஜ ராமுவட் அப்பி மே அவருது தஹஸ் கணனா கிரகனாப்பு சமாஜ ராமுவட் ஏ காந்தாவ கீன ஏ தன திபுனு தன அப்பி நெத்திகரகின அலுத்தனக் ஹதாகன்ன யாம துளின் தமாயி அப்பிட்டு திபுனு தனத் நெத்தி வெலா தியன்னே ஏ காந்தாவட திபுனு கௌரவே ஏ காந்தாவட திபுனு செனிஹாச ஏ காந்தாவட திபுனு பலய அப்பி சமாஜம் நெத்தி கரகன தியனம அது அப்பி சமாஜத்தியா பெலுவாம காந்தாவ குடாக் விலாவட தேசபாலனி சந்தா பாவிச்சுவன அத்தகொலுவாக் பாட்டு பத்வெலா தியனம
0: அப்பி ரட்ட கத்தாம அப்பிட்டு தேன பிரதானம் பிரச்சன துண தமாய் தரித்திரதாவே அத்தியாபனே சா சௌக்கிய மே துணம வெடி வசேன் பயப்பான்னே பவுலட் பவுலே அம்மாட தமாய் பழமுயன்ம மே பிரச்சன தனின்னே இது ஏ அம்மாட லுக்கு காரியபாரியா தியனவா மே சமாஜய ஏ ஹெம அவசியதாவே அக்ம சபுரன விதிஹெட் அப்பே அநாகத பரம்பராவட்டு ஹதாகன்ன ඉතින් අම්මා කියන ඒ කොන්සෙප්ට් එක ඒ පවුල කියන කොන්සෙප්ට් එක තියාගෙන කාන්තාවට දේශපාලනයේ යෙදෙන්න බැරිද? එතකොට ඒ අම්මා කියන චරිතය නැත්නම් කාන්තාව කියන චරිතයට දේශපාලනයේ යෙදෙන එක අකැපද? අපි අද සමාජයේ දකින දෙයක් තමයි කාන්තාව. දේශපාලනයේ කතා කරාම කාන්තාවකට දේශපාලනය කරන්න ඕනෑකමක් තියෙනකොට පිරිමියෙකුට නැති බාධා ගොඩක් කාන්තාවකට එනවා. ඒ එයා කරන දේශපාලනය නිසාවත්, එයා කතා කරන දේවල් නිසාවත්, එයාගේ අදහස් නිසාවත් නෙවෙයි, එයා කාන්තාවක් නිසා. ඒක මොන පක්ෂයේ නියෝජනය කරත්, මොන දේශපාලනයේ කතා කරත්, දේශපාලනයේ ඉන්න හැම කාන්තාවකටම තියෙන ප්‍රශ්නයක්, තියෙන අභියෝගයක්. මේක සෝෂල් මීඩියා එක சோஷியல் மீடியா பாவித்தை எக்க வெடி விழா தியனவா உதாரணையாக விதியட்டு அப்பி ஃபேஸ்புக் கத்தாம அப்பி வெனக்கெனக்குகே போஸ்ட் எக்கட்ட உனாத்து அப்பி அதாச கீழ கமெண்ட் எக்க தம்மத்து பொம் ஹொந்த விதியட்ட தம்மத்து ஏகட்ட அப்பி காந்தாவாக நிசா மம காந்தாவாக நிசா மட்டு என்ன தர்ஜன அப்பஹாச ஹரிம வெடி ඊට වැඩිය බොහොම නරක බොහොම ප්‍රොවොකේටිව් කමෙන්ට්ස් දාන ඕනතරම් පිරිමියා ඉන්නවා. එයාලට මොකවත්ම කියන්නේ නැහැ. හැබැයි කාන්තාවක් තමන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කරපු ගමන් ගොඩක් පිරිමියාය එයාට බනින්නේ, එයාට අපහාස කරන්නේ කාන්තාවක් නිසා. ඉතින් ඒක හරිද? ඇයි මේ කාන්තාවට ඒ එහෙම අපහාස උපහාස කරන්නේ කාන්තාවට දේශපාලන මතයක් තියෙන බැරිද මේක හරිම ශෝචනීය තත්වයක් වෙලා තියෙන්නේ අදත් අපේ රටේ ඉන්නේ කාන්තාගමතිනියක් එතකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද වෙනකොට කාන්තාවන් 22ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා ඒත් මේ කාන්තාවට තියෙන අපහාස උපහාස තර්ජන වෙන කවරදාටත් වැඩිය වැඩි කාන්තා අගමැතිනියක් ඉඳලත් කාන්තාවන් 20 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරලත් මොනවද මේ මාස 18 නැත්නම් අවුරුදු 1කමාරට කාන්තාවන් වෙනුවෙන් කරපු දේවල් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන ලංකාවේ දැරියන්ට ආදර්ශයට ගන්න පුළුවන් කාන්තා චරිත බොහොමයක් ලංකාවේ තියෙනවා ලංකාවේ ප්‍රමුඛ දේශපාලන කාන්තා චරිතත් පවුල යන මූලික ඒකකය කේන්ද්‍ර කොටගෙන තමයි වැඩ කරන කාන්තාවන් විදිහට ප්‍රකට වූ අය. ඒ නිසාම එයාලට තිබුණා අනෙක් කාන්තාවන් කෙරේ සහකම්පනයක්. යාල රැකියා කරන මව්වරුන් විදිහට විඳින අපහසුතාවය තේරුම් ගැනීමේ හැකියාවක් එයාලට තිබුණා. එයාලා පවුල යන මූලික ඒකකය රැක ගැනීමට කැප වූ අය. එහෙම ඉතිහාසයක් තිබුණ අපි, එහෙම දේශපාලන කාන්තා දායකත්වයක් තිබුණු අපි, අපේ පවුල කියන සංස්කෘතික හා සමාජයේ සම්දර්භයෙන් ඉවත් වෙලා සිංගල් කරියර් වුමන් කියන බොහෝ හිපි සංකල්පය දැරිවියන් කාන්තාවන් අතර ප්‍රචලිත කිරීම හරිද? එහෙම වුණහම වෙන්නේ අර චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ කාන්තාවන්ට තිබුණු ගෞරවය නැති වෙලා යන එක. ඒක තමයි අපි අද සමාජ මාධ්‍යවලින් දකින්නේ. වෙනදා කාන්තාවකට තිබුණු ගෞරවය, ඒ කාන්තාවක් නිසා තිබුණු ගෞරවය අද අපිට නැහැ. මට හිතෙන විදිහට අද සංවිධානාත්මක ප්‍රොපගැන්ඩා මගින් ලංකාවේ සංස්කෘතිය හා සભ્યත්වය විවිධ ව්‍යාපාර තුලින් විනාශ කිරීමට උත්සාහ දරන අතර ස්ත්‍රී විරෝධී ප්‍රොපගැන්ඩා මගින් පවුල කියන සංකල්පය ලාංකේය සමාජයෙන් උපුටා දැමීමට උපක්‍රමශීලීව කටයුතු කරනවාය කියලා පොඩි සැකයක් මතුවෙනවා. මේ ස්ත්‍රීවාදීන් කියලා කියාගන්නා ඊනියා පාර්ශවයන් ලාංකීය සංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකීය කාන්තාව නැමැති චරිතයට ඇති ගරුත්වය සහ නිදහස සූක්ෂම ලෙස විනාශ කරනවාදැයි කියලා මට හිතෙනවා. ඉතින් ඒක අපි කාන්තාවක් විදියට හිතන්න ඕන දෙයක්. ඒක වළක්වන්න අපි එකා වගේ එකතු වෙලා වැඩ කරන්න ඕන කියන එකයි මගේ හැඟීම. අද අපිට ලැබිලා තියෙන කාල වේලාව මෙපමණයි. මං හිතනවා මං ඔයාලට සිතන්නට යමක් එකතු කරයි කියලා. තවත් දවසක, තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් ස්වර්ණ FM තුලින් ඔබ හමුවෙන තුරු ඔබ සැමට ආයුබෝවන්. ගිහින් නම්

රැනමයයි විනාඩි විස්සයි. මෙල්බන්න ගරේ වෙලාව. මේ වෙලාවේ මහද්වී පහයකින් රටවල් හැත්තෑවකින් අපිත් එක එකතුරයි ආදර්මය හිතෝතුන් සියලුම දෙනා ආයමත් පතාවක් සුබ දවසක් කියලා අපි තාමත්ම සෙනෙහසින් පිළිගන්නවා. ඔබේ නිර්මාණ අපට එවන්නේ කියලා අපි ඔබට මතක් කිරීම් රැසක් කළා. එවැනි නිර්මාණ රැසක් අපට ලැබෙමින් පවතිනවා. මේ වෙලාව අපිත් එක්ක කැනඩාවේ ඉන්න අපේ ආදරණීය මිත්‍රයෙක් සජීවීව සවන් දෙනවා. ඔහු දක්ෂ ගායකයෙක්. ඔහුගේ ගීතයක් තමයි අපි මීළඟට තෝරාගෙන තිබෙන්නේ. ජෝන් පෙරේරා. ඔහු ගායනා කරන හරි අපූරු ගීතයකින් අපි ස්වර්ණ FM මෙල්බන් නගරේ ඉඳලා රස ගන්නන්නටයි මේ සුබ

හරිම ලස්සන ගීතයක් ගීතය ගාන කළේ කැනඩාවෙන් ජෝන් පෙරේරා. ජෝන් කැනඩාව ඉන්න ශ්‍රී ලාංකීය කලාවට ඉතාමත්ම ලැදියාවක් දක්වන ප්‍රසංග සංවිධානය කරන කෙනෙක්, ප්‍රසංගවල ඉතාමත්ම අපූර්වට ගීත ගායනා කරන කෙනෙක්. අපි ජෝන්ගේ ගීතකින් තමයි ස්වර්ණ FM වැඩසටහන ඒ වර්ණවත් කළේ මෙල්බර්න් නුවර ඉඳලා. මීළඟට තෝරාගත්තේ තාරක මල්ලවාරච්චි ගායනා කරන ගීතයක්. 88.6 රැය වෙලාව 9:24.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්තනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිගැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගැනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ටීච් ද ෆියුචර් ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
2: ස්ටේෂන් ස්පොන්සර්
3: 9:30 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව. ලංකාවේ තොරතුරු බොහෝමයක් කතා කරමින් අපි හිටියා. ඒ විතරක් නොවේ අද දවසේදී අපි සජීවීව ලංකාවේ ඉඳලා සර්වජන බලය දේශපාලන පක්ෂයේ නායකතුමාවත් සම්බන්ධ කරගෙන ලංකාවේ මේ දිනවල සිද්ධ වෙන තොරතුරු පිළිබඳව සංක්ෂිප්ත වාර්තාවක් ලබා ගත්තා. එතුමා සම්බන්ධ වෙන වැඩසටහනක් 23 වෙනිදා මේ මාසේ 23 වෙනිදා සෙනසුරාදා හවස 5 ඉඳලා හැන්දෑවේ 7 වෙනකම් කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ් ශාලාවේදී පැවැත්වෙනවා. ඒ සඳහාත් අපි යලිත් වරක් ඔබට ආරාධනා කරනවා. ලංකාවේ තොරතුරු ගැන කතා කරනකොට තාමත් ගල් අඟුරු අර්බුදය පිළිබඳව තිබෙන සාකච්ඡා නිමාවක් දැකලා නැහැ. බොහෝ දෙනෙක් ගල් අඟුරු පිළිබඳව සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යනවා. මේනකොට ආණ්ඩුව පාර්ශ්වයෙන් ගල් අඟුරු සම්බන්ධයෙන් අර්බුදයක් තිබුණා යැයි පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා විතරක් නොවෙයි ජනසමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්ලා මහත්මයත් එය පිළිගෙන පසුගිය දා මැයි පෙළපාලියේදී මැයි රැලියකදීත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. තත්ත්වයෙන් බාල ගල් අඟුරු ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි මේ ප්‍රශ්නය පිළිබඳව මුලින්ම කතා කරනකොට බොහෝ පිරිසක් මේ නැහැයි කියලා ආණ්ඩුව සුද්ධ කරන්න උත්සාහ කරා. නමුත් පස්සේ ආණ්ඩුවේ අයම පිළිගත්තා නෑ එවැනි අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. ගල් අඟුරු වල තත්ත්වය බාල ගල් අඟුරු ලැබිලා තියෙන්නේ. ඒ තත්ත්වය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා කියලා. මේ සඳහා ආණ්ඩුවටවත් අමාත්‍යවරයාටවත් වගවීමක් වගකීමක් කරන්නට බැහැ. ඒට හේතුව මේ නිලධාරීන්ගේ සහ ඒ ගල් අඟුරු වල සත්‍ය පිළිබඳව පරීක්ෂා කරන අයගේ ඇතිවෙච්ච අර්බුදයක් නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විතරක් නොවෙයි මෙවරට වඩා මීට පෙරත් මෙවැනිම බාල වර්ගයේ ගල් අඟුරු ලංකාවට ආනයනය කරලා තිබෙනවා. ඒ අවස්ථාවලදීත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වලා ඒ අවශ්‍ය අයට අවශ්‍ය දඬුවම් ලබා දීලා තිබෙනවා. සමහර තැන්වලදී එහෙම පරීක්ෂණ පවත්වලා නැහැ, දඬුවම් ලබා දීලත් නැහැ. ඒ නිසා දැන් අපි සූදානම් ඒ පහුගිය ගල් අඟුරු ටෙන්ඩර් එහෙම නැත්නම් ගල් අඟුරු ආපු හැටි ඒ පිළිබඳවත් පරීක්ෂා කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා තමයි ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ. කොහොම නමුත් පාර්ලිමේන්තුවේදී ගල් අඟුරු පිළිබඳව බොහෝ තර්ක විතර්ක නගපු විපක්ෂ මන්ත්‍රීවරු තාමත් මේ කොමිෂමට ඇවිල්ලා සාක්ෂි ලබා දුන්නේ නැහැයි කියලා මා දැක්කා. ආණ්ඩු පාර්ශ්වයේ නියෝජනය කරන හිතවතුන් පාක්ෂිකයින් මැසිවිලි නගලා තියෙනවා. කොහොම නමුත් ගල් අඟුරු අර්බුදය තාමත් ඉදිරියටම යනවා. සමහර කියන්නේ මේ ගල් අඟුරු ප්‍රශ්නේ නිසාවෙන් තමයි යලිත් වතාවක් විදුලි මිල ඉහළ ගියේ කියන කාරණාව. කොහොම නමුත් විදුලි මිල ඉහළ ගියා, මෙය ජනතාවට දරා ගන්නට හැකි පමණින් ඉහළ ගියා කියලා තමයි ආණ්ඩුව කියන්නේ. ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ මුල් ඒකක 180 සඳහා කිසිදු විදියකට මිල වැඩි කිරීමක් කරලා නැහැ. ඉන් අනතුරුව ඇතිවෙන පාරිභෝජනය කරන විදුලි ඒකක වෙනුවෙන් තමයි මේ මිල වැඩි කිරීම කළේ කියලා. සහ මා දැක්කා ආණ්ඩුව නියෝජනය කරන තවත් එක් පාර්ශ්වයක් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ මිල වැඩිවීම නිසා ප්‍රශ්නයකට මූණ දෙන්නේ මුළු ජනගහනයෙන් එහෙම නැත්නම් මුළු විදුලි පාරිභෝජන කරන අයගෙන් 1/4 එහෙම නැත්නම් 5% පමණ ප්‍රතිශතයක් පමණයි කියලා. මේ දත්තවල සත්‍යතාවය පිළිබඳව ගැටලු සහගත ප්‍රශ්න තිබුණත් විදුලි බිල ඉහළ ගියා කියන කාරණාව මතක් කරන්න ඕනේ. මේක සමහර විටකදී ගල් අඟුරු ප්‍රශ්නයත් එක්කම ඍජුව සම්බන්ධ වෙන්නත් පුළුවන්, වක්‍රව සම්බන්ධ වෙන්නත් පුළුවන්. ජාතික ජනබලවේග ආණ්ඩුවට නැගෙන චෝදනා අතර තවත් ප්‍රධානතම චෝදනාවක් වෙන්නේ මේ මූල්‍යම ගනුදෙනු සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන අර්බුද. ඔබ දන්නවා මේනකොට ඔස්ට්‍රේලියානු ඔස්ට්‍රේලියාව ගෙවන්න තිබිච්ච මුදලක් හැකර්වරෙක් ගත්තා කියලා ඩොලර් මිලියන 2.5ක මුදලක් ඔවුන් සරවා ගත්තා කියලා ලොකු ආන්දෝලනයක් තිබෙනවා. සමහර විටකදී ඒ මුදල් යලිත් වතාවක් අය කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා කියලා තමයි ආණ්ඩුවේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔස්ට්‍රේලියානු රජයත් මේ වෙනුවෙන් Tamanගේ පූර්ණ සහයෝගය මේ පරීක්ෂණ සඳහා ලබා දෙනවා කියලත් සඳහන් කරලා තිබුණා. හැබැයි ඊට අමතරව තවත් මූල්‍ය ගනුදෙනු කිහිපයක් පිළිබඳව මේ වෙනකොට ප්‍රශ්නකාරී තත්ත්ව රැසක් මතුවලා තිබෙනවා. අපි පසුගිය සතිය මතක් කරා වගේම තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නේ, ඊට පස්සේ රක්ෂණ සංස්ථාවේ ප්‍රශ්නේ, අද වෙනකොට ශ්‍රී ලංකන් එයාලයින්ස් ප්‍රශ්නයකුත් මතුවලා තිබෙනවා මේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව. බොහෝ වෙලාවට මේ පිළිබඳව තොරතුරු අපිට සමාජ මාධ්‍ය ඔස්සේ තමයි ලැබෙන්නේ. ඒ සමාජ මාධ්‍ය උපුටා දක්වමින් තමයි බොහෝ තොරතුරු ප්‍රධාන මාධ්‍ය පවා සඳහන් කරන්නේ. නමුත් අපි දකිනවා කැබිනට් මාධ්‍ය හමුවලදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාව මේ පිළිබඳව ප්‍රශ්න කිරීම කරට ලක් කරනවා. එහිදී ඔහු ලබා දෙන පිළිතුරු සහ ආණ්ඩු පාර්ශවෙන් ලබා දෙන පිළිතුරු පිළිබඳව වැඩි වාර්තා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මූල්‍ය ගනුදෙනු පිළිබඳවත් පුළුවන් තරම් විනිවිද පෙනෙන ආකාරයේ තොරතුරු ආණ්ඩුව පැත්තෙන් වාර්තා කරයි කියලා. ඒත් එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුත් නිලධාරී මණ්ඩලයක් තාවකාලිකව පත් කරලා තිබුණා. මේ නිලධාරී මණ්ඩලයේ ප්‍රධානත්වයේ දරන්නේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, එමත් නැත්නම් හිටපු ප්‍රධානියෙක් කියලා මහත් වූ ආන්දෝලනයක් ඇති වෙලා තිබුණා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෙනෙක් පස්සේ සමගි ජන බලවේගයට පත් වුණා කියලා. ආණ්ඩුව පැත්තෙන් නම් කියන්නේ දක්ෂතා තියෙනවා නම් ඔවුන්ට පාට පක්ෂ ભેදයක් නැහැ, ඕනම කෙනෙක්ව අරගෙන ඒ වැඩේ කරන්නට සූදානම් කියන එක. නමුත් ආණ්ඩුවට හිතවත් අය කියනවා එතකොට අර මහත් වූ දැනුම් සම්භාරයක් තියෙන අයව ඇයි පැත්තකට දාලා පරණ අයවම අරගත්තේ කියන වගේ මතයක්. ඉතින් ඒ නිසා මේ හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒ දෙපැත්ත ගැනම අපි ඔබට වාර්තා කරන්න ඕනේ. ඉතින් මේ කාරණා කිහිපය තමයි අද ලංකාවේ ඉඳලා අපිට වාර්තා කරන්න තිබෙන තවත් උණුසුම් ප්‍රවෘත්ති ගණනාවක ලැබිලා තිබෙන ප්‍රවෘත්ති තවත් ප්‍රවෘත්ති කිහිපයක් තිබෙනවා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඊට පෙරතුව මෙල්බර්න් නගරයේ නිර්මාණය වෙච්ච හරිම ලස්සන ගීතයක් අපට එවලා තිබෙනවා. ගීතය අමිල වර්ණසූරිය තමයි පද රචනා කරන්නේ. ගීතයේ සංගීතය දර්ශන වික්‍රමතුංගගෙන්. ගීතය මෙල්බර්න් නගරයෙන් ගායනා කරන්නේ වත්සලා දසනායක. අපි ඇගේ හන්ටයි දැන් මේ සවන් දෙන්නට සූදානම් වෙන්නේ.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්තනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිගැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගැනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ටීච් ද ෆියුචර් ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රෝහලේ ලපාදී ඇත.
2: ස්ටේෂන් ස්පොන්සර්

0: ගිතගාන කළේ මෙල්බ නුරින් ළමා ගායිකාවක් රිසින්දි මෙමන්යා රිසින්දිට ගීත ලියල දුන්නේ යමුණා මාල්නී පෙරේරා කිවිදිය සංගීතවත් කළේ ඉන්ද්‍රජිත් මිරිහාන
1: Streaming live, all day, every day at pvfm.org.au.
0: අපිට ලැබෙන ගීත රසක් දිනෙන් දිනම ලැබෙමින් පවතිනවා. මේ එවැනිම ලස්සන ගීතයක් සිඩ්නි නුවරින් අපිට ලැබුණේ අතුර කල්දේ මුල්ල පද රචනයක්.

වෙලාවර 9යි විනාඩි 47යි. අපි ලංකාවට යන්නට සූදානමක් තිබුණ අද දවසේදීට හේතුව තමයි ලංකාවේ යාපනය ප්‍රදේශයට තමයි අපි යන්න සූදානම් වෙලා හිටියේ. නමුත් තාක්ෂණික දෝෂ කිහිපයක් අපේ දුරකථන මාර්ගවල සිද්ධ වෙනවා. හඬ අපිට හරියට ඇහෙන්නේ නැති නිසා අපි ඒ සාකච්ඡාව ලබන සතියේ කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට හේතුව තමයි මේනකොට යාපනය ප්‍රදේශයේ දේවල් ගණනාවක් සිද්ධ වෙමින් පවතිනවා. ප්‍රධානතම හේතුව අපි යාපනයට යන්න දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට මහ ඇමතිවරයෙක් පත්වෙනවා, තලපති විජේ. ඔහු ඉතාමත්ම ජනප්‍රිය රංග ශිල්පියෙක්, නළුවෙක්. ඔහුගේ පත්වීමත් එක්කම යාපනය ප්‍රදේශයේ පුරාවටම ජනතාව ප්‍රීති ഘോഷා නගමින් තමන්ගේ සතුට ප්‍රකාශ කරපු ආකාරයක් අපිට පසුගියදා මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා. ඒ මොන හේතුවක් නිසාද ඇයි තමිල්නාඩුවේ මහ ඇමතිවරයෙක් පත්වීම මත යාපනයේ ජනතාව උදම් අනන්නේ? ඇයි තලපති විජේ මහ ඇමතිවරයා බවට දිවුරුම් දීම යාපනයේ ජනතාවට වැදගත් වෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ හිටියේ. යාපනයේ විතරක් නෙවෙයි, ඔහුගේ මේ දිවුරුම් දීම සහ ඔහුගේ මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට කොහොමද බලපාන්නේ කියන වගත් අපි කතා කරන්නට අද දවසේදී බලාපොරොත්තුවක් තිබුණා. මොකද ඔබ දන්නවා ඔහු විසින් කරන ලද ප්‍රකාශ කිහිපයක් පසුගිය මැතිවරණ සමයේදී, ඉන්දියානු මැතිවරණ සමයේදී මහත් වූ ආන්දෝලනයකට තුඩු දෙලා තිබුණා. විශේෂයෙන්ම කච්චති වූ දූපත සම්බන්ධයෙන් ඇති වෙලා තිබිච්ච අර්බුදය සහ ඒ සම්බන්ධයෙන් තලපති විජය මහත්මයා කරපු ප්‍රකාශන, මෙන්න මේවා සම්බන්ධයෙන් කොහොමද මේවා ලංකාවට බලපාන්නේ කියන කාරණාව පිළිබඳව අපි අද කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. ඒ විතරක් නොවෙයි, මේ මැයි මාසය නිසා, මැයි මාසයේ මේ කාලය මීට වසර ගණනාවකට කලින් යුද්ධමය වාතාවරණයක් තිබුණු කාලයක්. ඒ නිසාවෙන් මේ වෙනකොට යම් යම් සැමරුම් ඒ ප්‍රදේශවල සමරනවා කියලා තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ පිළිබඳවත් අද රාත්‍රියේදී අපි කතා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. ලෝකේ පුරාමටම මේ වන විට LTT සංවිධානයේ හිතවාදීන් තමන්ගේ සැමරුම් සමරන මොහොතක්, විශේෂයෙන්ම LTT සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් මම දැක්කා ඔස්ට්‍රේලියාවෙත් ප්‍රධාන නගර කිහිපයක දැවැන්ත රැස්වීම් සහ ප්‍රසංග රසක් සංවිධානය කරලා තිබුණා. මෙය ඔස්ට්‍රේලියාව පමණක් නොවේ, කැනඩාව, එංගලන්තය වගේ රටවල් වලටත් විහිදිලා තිබුණා. ඒ පිළිබඳවත් අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා. මෙය උතුරු කරේදීත්, ලංකාවේ යාපනය ප්‍රදේශයේදීත් යම් යම් තැන්වල සමරන්නට යනවා යැයි තොරතුරු වාර්තා වෙලා තිබුණා. ඒ පිළිබඳව තමයි අද අපි මේ කතා කරන්නට උත්සාහ කරමින් හිටියේ. කොහොම නමුත් අපිට තිබුණ දුරකථන මාර්ගවල තිබුණු බාධාව, දුරකථන ඇමතුම ලබා ගැනීමේ තිබුණු බාධාව නිසා අපිට එය මේ මොහොතේ කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒට හේතුව තමයි අද වැඩසටහන හමාර කරන්නට අපිට තව විනාඩි 9ක් පමණ කාලයක් තිබෙන්නේ. අපිට හැකියාවක් ලැබුණා විනාඩියකට දෙකකට කලින් ඒ දුරකථන ඇමතුම සම්බන්ධ කරගන්න. නමුත් කාල වේලාවේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේ ප්‍රශ්නය අපිට විනාඩි 5කින් විනාඩි 10කින් කතා කරලා තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. නමුත් අපි ඔබට පොරොන්දුවක් දෙනවා, ලබන සතිය වෙන විට මේ ප්‍රශ්නේ තවත් අපිට තොරතුරු සමගින් ඔබට දැනුවත් කරන්න හැකියාවක් ලැබේවි. අපි ලබන සතියේ යාපනයට යමු. අපි තවත් ලස්සන ගීතයක් තෝරාගත්තා. මේ ගීතයත් අපිට එවලා තිබුණේ ලංකාවෙන් අජිත් රන්දුනුගේ. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන බොහෝ පිරිසක් ලෝකේ පුරාවටම ඉන්නවා, රටවල් 70කින්, මහද්වීප 6කින්. සමහර අය සජීවීව සම්බන්ධ වෙනවා, සමහර අය තමන්ට හැකි පමණ වෙලාවකින්, තමන්ට පහසු වෙලාවක අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපට සම්බන්ධ වෙනවා. ඔබත් ඔබේ නිර්මාණ තිබෙනවා නම් අපට යොමු කරන්න. මේ අපට ඒ ලෙස එවපු හරිම ලස්සන නිර්මාණයක්. අජිත් රන්දුනුගේ කියලා කියන්නේ ලංකාවේ ඉන්න අතිශය දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු පරණ ගීතයක් යලිත් ප්‍රතිනිර්මාණය කරලා තිබෙනවා. එදා වොලි බැස්ටියන් ගායනා කරපු ගීතය අද අජිත් රන්දුනුගේ හඬින් තමයි අපි මේ අහනට සූදානම් වෙන්නේ.

නම ලුඩුකම ගානා කරන ගීතයක් සමගින් නොබෙන් සමුගරයන්නටයි මේ සූදනං වෙන්නේ. ලබන සෞදාත් හරියටම රෑ අටට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහත්දීප හායකට රටවල් හැත්තෑවකට ස්වර්ණමය හඬත් අරගෙන එන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා.

0: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක්කි වන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගැනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකුවීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකුවීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ටීච් ද ෆියුචර් ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචේ විසින් බලය ලබා දී ඇත.
1: ස්ටේෂන් ස්පොන්සර් On your local station, 88.6 Plenty Valley FM, The World at Night. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.